ජහන්නං එවවෙස් කහලා සලාමකුන් සලාම් කොෆිනම එයව්‍ර රිවෙති සලාමකුන් තියබෑමිහන් සලාම් කුරාශේ නුවත එසලාම් රද්දු කුරාශ හම කශවරුම් කොම්ම කමෙක්ගේ හිසා බල්ලවා කලවකම්ගා අල්ලාහ් වොඩිගෙන් වේ.

ඉලාහකුන් වාරස්කලාන්ගේ ගයාමෙ දුවහුන් එකලාන්ගේ තියබෑමිහුන් එක්කුර වානකං කශවරේ එකමා මෙදකු ශක්කෙන් නෙතේ බස් බුණුමුගා අල්ලාහ වරේ තෙදවරකම් බොඩි කාකුයේ.

එවරෙන් කාෆිරුවි ෆදයි තියබෑ මීහුම් වෙස් කාෆිරුවාන නමයි හිතා එකමං එවරෙන් එදනුවේ ඒරුන් තියබෑ මීහුම් එවරෙන්න්නා හමහම වෙදානති ෆහෙ එවරෙන්ගේ තෙරෙන් එහිතෙරින් තියබෑ මීහුන් ලිබිනුගන්නාශ එයි එවරෙන් අල්ලෝහගේ මෞගා හිජර කොෆුම දාන්දනෙ ෆහෙ එවරෙන් ෆරගස් දීෆි නම තියබෑ මීහුන්නං එවරෙන් ෆෙනුණු කොම්මෙ තනකුන් එවරෙන් අතුලාශ අදි එවරෙන් පතුළු කුරාශ අදි එවරෙන්ගේ තෙරෙන් එහිතෙරියකුවෙස් අදි නස්රු වෙරියකුවෙස් තියබෑ මීහුන් බේනු නුකුරාශේ.

0: ගට රේගඩ අගඩි තිරේ හෝම ශගේ.
1: එහෙම ඔළුවද ෆොෂීක මිපාර්ග උපාරයක් කොරියක් ගෙන්දායිරුක මේ කිහා ජෝෂයා ෆෝරියයක් ඔය උපාර ෆෙෂුම මිහාරු ටීම තකුන් තයියා රෝමන් දේතු
0: ලබ්බහම දවාල හවීරු හතරගඩි සුමට ප්‍රක්ටිස් ඔන්න රේගඩ ප්‍රක්ටිස් ඔන්න දෙගඩි ප්‍රක්ටිස් හම ගවාද හොරයා තිස්දමක තාකමන් අලුගඩන් හම ඉවමුන්දේ හබරතකු
1: කොංගරකු තෝ මේ මුබාර ෆෙෂුම හම ජෙෆ් මෙවනි
0: මොබයිල් ෆෙෂුම හම විදේ සවනි මෙමෝගේ තේර සෙප්ටෙම්බර් ගෙන්ගෙත
1: තේර සෙප්ටෙම්බර් ග වරකුඩ දොස්කොල මෙතු ඉන්න ආදිත දොස්තේ තේර සෙප්ටෙම්බර්
0: ආදිත
1: දො එහෙම විම මේ කොන් කොන් බයෙක් ගේ හිතර කමෙත මුබාර කුරිය ගෙන් දියුම මේ ලිපෙ මුන්දනි
0: අලගරි මෙන්නම් හම කවුන්සිල් දී ඉතාරේ උරිය මොජ්ජ ෆුන්ගේ බාරදම් වර ෆොරිය හම ලිපෙගෙන් දෙයි
1: ಮುಬಾರಾತ್
0: ಬಾರಾತ್
2: ಮಿಹಾರ ಬೊಡ ತರು ಹೀಬು ಲಿಬಿಗೆ ದಾವಾಹಕ ದೆಮ್ಮೆ ಬೊಣು ವಾಫಿ ಕಿಹಾ ವರಕ ಕಿತವಣ ಮುಬಾರತ್ ತೋಮಿ
0: ಅಲ್ಲಗಂಡ ಸೀತ ಏನ್ ವಿದಾಳ ಬಗ್ಗೆ ಬರ ಹಮ ಅಬಜೆ ಸ್ಪೆಷಿಗೆ ಮಿಹಿಂ ಬಾಬ ಮುಂದಾನ ಇದೆ ಹಮ ಕ್ಯಾಗೆಟ ಮಿಹಾರ ಅಲ್ಗಂಡ ಲಫಾ ಕೊಲ್ಲ ದಿಹವರಕ ಮುಬಾರ ಬೇವಿದಾನ ಅರೆ ಪುರಿ ಮಿ ಹಮ ಮುಬಾರ ಕೊಳೆ ಮುಂ ಕೊಳೆ ಮುಂ ಅಲ್ಗಂಡ ಮೆನ್ ಅಶುಗ ದಾನಿ ಒಲಿಗೆ
2: ಮುಬಾರ ಮಿಹಾರ ಫೆಷೇರುಗ ಅಣೆ ತಿಕೊಳಂ ವರ ತಯ್ಯಾರಿ ವಮ ದಾಯರ ಕೊಂಕಂತ ತಕೆ ತೋ ತಯ್ಯಾರ ಫುಹುರಿ ಮುಬಾರ ಫಶಾಯರುಗ ಹಾಸಕಂತ ತಕೆ ಕುರಂತ
0: ಅದಲ್ಗಂಡ್ ಬೆಂಗ್ ಫೋನೆ ಫೋ ಫೆಷಮಗೆ ರಶ್ಮಿಯ ತೆಂಗಿನಂದು ಅಲ್ಗಂಡ್ ಬೆಂಗ್ ಎಂ ಪಿ ಎಸ್ ತವ ದೆವ್ವ ಪದಿ ಇದು ಕಾರಿ ದೆ ರಿಸೋರ್ಟ್ ಮ್ಯಾನೇಜರ್ ಮ್ಯಾನೇಜರ್ ಉಂಡ ಶಾ ರಶ್ಮಿಯ ತವ ದೆವ್ವ ಕಾಲ ಕಂತೆ ಕುರಿಯ ಗೆಂದ ಮಮ್ಮಿ ದಾನಿ
1: ಎಹಮ್ಮ ವಡ ಮಿ ಫೋರಿ ಏಯ ಕು ಮಿ ಉಪಾರ ಕುರಿಯ ದಾಣಿ ಕಮ ಉಮ್ಮೀದ್ ಕೊರಂಗೆ ತೋ ಅದೆಮ್ಮ ಮಿ ರೈತುಂಗೆ ಫರಾತುಂ ಕೊಂಕಹಲ
0: ಎಬ್ಬಾರ್ದು ರಾಜ್ಯ ಇಸ್ಲಾಮಿ ದುವಾ ಗುಳಿಗೆ ಕುರಿಯಾಗೆಂದ ಹರಕ ಎತ್ತ ಕಾನೂನು ಮ್ಯಾಂಗ್ ಕುಡ ಕುಡ ಇರ್ಕೊಳಿಗೆ ತೆರೆಯಾಗ

අදිති යබෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කම් හොරි සුවරුගය තියබෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගේ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නට.

0: කොම්මෙ නප්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකේ. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමෙද්දුවහුන්නේ. ෆහෙනරකයින් එක්කි බා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. ෆහෙ එමීහකු නසීබ් ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගේ වගුතී උපලෙද්දේ චෙක්කම්ගා මෙනුයි දුනියේගේ දිරිවුලුන් නුවේ.
1: අදමියතුක ප්‍රෝග්‍රම් ගව සොල්ම විවාහක දක්කාලේ ඉස්ටක්ෆාර් කුරුමග වාහකනන් ගණෙවා බාබා දිරිහාලු සොලෙන් මිෆතුග තෙස්තේක හිත්තිය එපොන බාබග ගනස්තවාවා කීරත කුරුආන්ගේ ආලිම්රාණ සූරතුගේ සෝලම නායත අදි සතාරු නායතුගේ ෂරහය ෂරහ බල්ලවා දෙවේ අශ ආදම් නිශාන් බින් අලි ආදම් ආයෙන් හුෂාලුවා දෙවේ අල්කාරි ෆිරාග් මුහම්මද මේ ප්‍රෝග්‍රම් උපද්ද තියරිස්තකම හුෂාලි අල්ගොන් රොකිය මුස්තමේ මිහාලු බෙති අහුන අහුතුන හිතුගේ හෙව දුආතර රතුකුරා එමෙ අබෙ ෆුන බාජ්ජර්කමෙ තෙස්තාන අලේකුම.

0: Munifuhi filovadi, malumat ke khazana musalikode, emme itubar kurve baveriya.
1: Gehirajjege adu.
0: Enghas 41.9 kilohertz medium wave, 89 megahertz FM band.
2: ඔබක් හිරි STMOLගේ
3: STMOLනේ ඔබ ගොන්තා
4: අපි කොට්ටෝ STMOLගේ
3: ඒ හලෝ
2: මීරි STMOLක
3: හිනත වෙගෙන් මෙවලනි
2: STMOLෙන් එන් හසුරිය ව්‍යාපාරි කුරීම කාරෙන් හොදමුගේ ෆුර්සත් ලැබෙන
3: ඈ
5: අස්ත යති නසීබ් ලබවලා STM මි ප්‍රොමෝෂන් නිමෙන්දෙක් ඉනගිනාන් ව්‍යාපාරි කෝ කාරෙන් හොදමුගේ ෆුර්සත් මිහාර කුරියදා මි ප්‍රොමෝෂන් නිමෙවි දිහේ දෙසැම්බර් ගනියද
4: ඒක ඔබ ගොන්තා කටි ඔලනේ
3: STMOLක
4: හිනත වෙගෙන් මෙවලනි
3: ඈ නේංගේත
0: ಮುದರ್ರಿಸ್ಸಿಗೆ ಅಡುಂ
6: ಇತಿ ಮೂಸಾಗಫಾಣು ಮಿಸ್ರಂ ಎಂಬುರಿ ವಡಾಗತು ಮೂಸಾಗಫಾಣು ಮಿಸ್ರಂ ಎಂಬುರಿ ವಡಾಗತು
0: ದರಿವರುಂಗೆ ಸುವಾಲ್ತ ಕಾಯಕು
7: ಫುರ್ತಮ ಎರಿ ಬೋಟಕ ನೆಂ ಎಸೋಲೆಹೊ ಎಗಲೆಗಫಾಣು
0: ಇಬ್ರತುಂ ಫುರಿಗೆಂವಾ ವಾಹಕತ ಕಾಯಕು ದಿವೇ ರಾಜ್ಯ ಗಡುಂ ಗೆನಿಸ್ತೆನಿ
8: ಫಾಣೂಸ್ ಕೊಮ್ಮೆ ಹುಕುರ್ತು ಏಕೆ ಹಾವೀರ್ ಹತರುಗಡಿ ಫಣರೆ ರಿಪೀಟ್ ಕೊಮ್ಮೆ ಅಂಗಾರದು ಹೇಗೆ ಹವೀರ್ ಹತರುಗಡಿ ಫಣರೆ
0: ಎಂಹಾ ಸತರಸ್ತೇಗ ಸಾಡಿಸ್ ನುವೆ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದಿ ಅಟಿಹ ನುವೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್ ದಿವೆಹಿ ರಾಜ್ಯಗಾಡು
9: ಕೊಮ್ಮೆ ಉಮುರಕ
0: ಕೊಮ್ಮೆ ಫಂತಿಯಕ
9: ಕೊಮ್ಮೆ ಗಿಂತಿಯಕ ದಿವೆಹಿ ರಾಜ್ಯಗೆ ಅಡು එංහා 41.9 කිලෝ හර්ට්ස් මීඩියම් වේව්
0: 89 මෙගා හර්ට්ස් එෆ් එම් වේව්
10: ගඩින් මෙන්දුරු කුරිය ගාර්ජෙහි අඩ සොමුතේ ගෙන්දවනි දිවෙහි රාජ්‍යයේ ගඩෝ

මීහුන් දුෂ්මනුන් අතුලෑ ගතුමුග ෆිඩිවේ නිකමැතිනවා හොෂිකමෙ. තියබෑ මීහුන්න ලිබ්ෆාවා හානීකෑග සබවුන් වේෙන් ලිබේ කම්ගා වානම ෆහෙ තියබෑ මීහුන්න වේෙන් ලිබේ ෆදෙන් හම කශවරුන් එවුරෙන්න වෙස් වේෙන් ලිබේ නෙති. එවුරෙන් නේදේ කන්ත අල්ලෝහුග හදුරතුන් තිය බෑ මීහුන් එදෙමුයි මොලත් දෙන වඩිගම්වා ಹಕೀಮ್ ವಂತ ಕಲವು ಕಂಗ ಅಲ್ಲಾಹ್ ಒಡಿಗೆಂಬೆ.

අදිෆාෆෙ ලිබගන්න මිහා එකං එ ලිබගන්නනී හැම එමිහාගේ අමිල්ල නෆ්සුගේ මච්චක්කන් කශවරේ මොලත් දෙනවඩිගෙන්වා හකීම්වන්ත කලව කම්ගා අල්ලාහ් වඩිගෙන්වේ.

0: وما تفعلوا من خير فإن الله كان به عليما.
1: අංහෙනුන් නාමෙදු කලේගෆානුගේ අරිහුන් එවරෙන් ෆතුවායෙන් එදි දන්නවත කලේගෆානු විදාළුවාශ අල්لهහ තිය බෑ මීහුන්නන් එකඹලු නාමෙදු බයංකො දෙවත අදි ෆොතුන් තිය බෑ මීහුන්න කියවා දෙවා ආයත්තව වෙස් බයංකො දෙවත එකඹලුන්නට්ටකා කණඩාලුවා ෆාවා රං තිය බෑ මීහුන් එකඹලුන්න නොදේ අදි එකඹලුන්නා කෑවෙන වුමත් තිය බෑ මීහුන් එදේ යතීම් අංහනුන්නා මෙදුගේ අදි කුඩකුදින්ගේ තෙරෙන් නිකමැති වෙෆාවා කුදින්නා මෙදුගේ අදි යතීමුන්නා මෙදු ආදුලු ඉන්සාෆ්ගේ ගොතුගා කන්ත කුරුමශි හෙයොකම්ගේ තෙරෙන් තිය බෑ මීහුන් කුරා කන්ත ෆහෙ හමකශවරුන් එකමෙන් මොල දෙන වොඩිගෙන්වා කලහුකම්ගා අල්ලාහ් වොඩිගෙන් වේ.
2: කීරිත් කුරුවානුගේ දිවේ තරජමයන් ඊයදු මිගෙන ස්තිනි සූරතුන් නිසා සතේක වන ආයතුන් පශායගෙන් ඒ සූරතුගේ සතේක 27 වන ආයතුගේ නියලා තරජමා විදාළු දෙවවාවණි ડોક્ટર මොහොමඩ් හනීෆ්.
3: එංහා 4149 kHz medium wave 890 MHz FM band
4: දිවේ රාජ්‍යයේ අඩු
5: ಕೊಮ್ಮೆ ಹುಕುರಿದೋಹೆಗೆ ಮೆಂದುರುಕುರಿ ಎಗಾರ ಗಡಿ ಫಣರೆ
4: ಎಂಹಾ ಸತರಸ್ತೇಕ ಸಾಳಿಸ್ ನೋಯ್ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದಿ ಅಡ್ಡಿಯ ನೋಯ್ ಮೆಗಾ ಹರ್ಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್
5: ಹಮಯ ಕಣಿ ದಿವೆಹಿ ರಾಜ್ಯಗೆ ಅಡು
4: ಇಂತಿಜಾರ್ ಕೊಲ್ಲವ್ವ. ದೌಲತ್ ಕೇಕೇಕಿ ಮೋಸಸಾತ ಕುಂದೆವ್ವಾ ಖಿಮೆತ್ತಕ ಮಾಲುಮತ್ ಸಾಫ್ ಕುರುಮ ಫೆಶಿಗೆ ಒಂಡೆನ್ ಖಿದ್ಮೆತ್ತ ಫಸೀ ಕಮಾಯಕಿ ಹೋದೇನು ಗೊತ್ತ ಕಮಾ ಬೆಹೆ ಇದಾರತೋ ಗೇಹಿ ತಿರಿ ಕಮಾಯಕಿ ಸಾಫ್ ಕೋ ಒಳು ಫಿಲುವಾದೆನಿ ಫಹಿ ಖಿದ್ಮೆ ಮಿ ಪ್ರೋಗ್ರಾಮು
6: ಕೊಮೆ ಬುರಾಸ್ಪತಿ ದೋಹೆಗೆ ಮೆಂದುರು ದೇ ಜಹಾರು ಸ್ಟುಡಿಯೋ ಎಂ ವಗುತುಂ ರಿಪೀಟ್ ಹುಕುರು ದೋಗರೆ ದಿಹೆ ಜಹಾಯ
7: ಹಾಮ ಏಕಣಿ ದಿವೆಹಿ ರಾಜ್ಯಗೆ ಆಡು
5: ಫಹಿ ಖಿದ್ಮೆ.

0: එංහා 741 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: මිහාර ගඩින් ඊරෝස්ති හගඩි 30 මිනිට් මේ දිවෙහි රාජ්‍යයේ අඩු මිගඩීගා අල්ගොන් මෙ මිගෙනස්තනි මොස්හෆම් ෆිලාවල මේ

0: දිවි කේවා කුදින්න කියවමුන් එහිය රේඩියෝ මුදර්රිස් ඉස්ලාම්
1: මේ මිහාරති කුදින්ග මසක නිවිච්චත
2: ලබා
1: එහෙම ෆුරතමා යාණියා කියල්දි බන් යාණියා ෆාහගවි එක්කම
3: මිස්තකොන් කොෆාවා හොරිහා අමලග හිසාබ බල්ලවාන දොහෙක
0: දිවිහි ඉස්ලාම් කේවුම්ග ඉතුරු එහිය
4: රේඩියෝ මුදර්රිස් සානවි දිවිහි
5: ರೇಡಿಯೋ
0: ಮುದರ್ರಿಸ್ ವಿಹಾರು ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ ಕೊಮ್ಮೆ ವಾಗುತ್ತಕ್ಕೂ ಅಡು ಹಾಲಿವೇರಿ ದಿವ್ಯರಾಜ ಗಡುಗೆ ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ ಅವ ಸಬ್ಸ್ಕ್ರೈಬ್ ಕೊಲ್ಲವ
6: ದಿವ್ಯ ಬಹುಗೆ ಫೋನ್ ಆಯ್ಕೆ ಶೋಗರು ಅಫರ ಖಾಸ ಕೊತ್ತಿವೆ ರಾಜಾ ಡೂಂಗಿಸ್ತೀನಿ
7: ಬಸ್ವಾರ್.

0: මේ තාරිහයේ ද තස්විර්තකෙක කුල ජසදී තිරුංගන ස්තේන කුල ෆිස්සේ.
1: පුදි මොහ මොඩිය මර. එදෙමෙ ඉන්නේ එක්ක මහරන්න බිය කියන්නේ. මීර දුක පුනි නුපුරිති.
2: ඒ කලෝ ඉබ්‍රාහිමා හිබරු ගෙම්ම මීරු මහෙන් හුන්නනි කොන්දා කුතා.
3: ඒකීකරන් හිබරු ගෙම්ම මස් මීර තනෙත් තිබදනි.
2: මෂා බෙලිදානෙන්නු. මයින් කුරෙන්ජේ කමෙන් ඔවෙදානෙන්නු. ඒ නුනස් බල මමියේ මීරුෂු ගේ අතොළවරිකම් ගේ ෆැක් කොළොයි ෆෑගේ.
0: එවේලා.
4: කොමෙ බුරාස්වති දුවෙහි ගෙමෙන්දුරු කුරි එකාර්කටි ෆණරාගා. රිපීට් හම එදුවහු ගේ රේගඬු දිහකටි තිරීහුගා. අධිගු කුරු දුහු ගේ රේගඬු පාර්කටි තිරීහුගා.
0: එංගන් 7.42 kHz medium wave අධි 89 MHz FM band.
4: හම එකනි දිවිහි රාජ්‍යයේ ගැඩු.

0: Çok açık açık.
1: එංහා 4441 kHz medium wave 890 MHz FM band
2: දිවහි රාජ්‍යයේ අඩු
3: පොනිකරුණ
0: අනිකාස් බප්ප හුට්ටාලිය ෆල්කේ ලිබේ හාස්කන්දියේ ඉතුරු වමුන්නේ
3: මම්ම වාහක
0: යොපෙන් ලිබේ හින්දු මාබණුන් තොලෙමුන් එදා ඉරු හීවේ
3: zaham
4: yaha gwedunu kongule kannuma
0: roifawa adakun saudiya bunye
3: mifada asaruga de riti wahakata divirajje gaduge youtube channel miharu adoswale fere divirajje gaduge youtube channel subscribe kolawa

0: මේ තාරිහිත තස්විර්තකේ ගකුල ජසදි දිරුංගන ස්තේන කුලෆිස්සේ.
1: අහ පුදි මොහ මොඩිය මර. ඉදි මෙ ඉන්නේ එක්ක මහරැන්න බිය කියන්නේ. මිර දුකු කුනි නුකුල්ජි.
2: ඒ කලෝ ඉබ්‍රාහිමා ඉබරු ගෙම්මේ මිරුම හෙන් හුන්නනි කොන්දා කුතා.
3: ඒ කී කුරන් ඉබරු ගෙම්මේ මස් මීර තනෙති බදනි.
2: මෂ බෙලි දානෙන්නු. මයින් කුරෙන්ජේ කමෙන් ඔවෙ දානෙන්නු. ඒ නුනස් බල මමියේ මිරෂ ගෑ තොළවරි කම් ගේ ෆැක් කොළොයි ෆෑගෙ.
0: ඒ වේලා.
4: කොමෙ බුරාස්වති දුවෙහි ගෙමෙන් දුරු කුරි එකාර්කටි ෆණ රැගා. රිපීට් හැම එදුවහු ගෙරේ ගඬු දිහකටි තිරීහුගා. අදි හුකුරු දුහු ගෙරේ ගඬු පාර්කටි තිරීහුගා.
0: එංගන් 741 kHz medium wave අදි 89 MHz FM band.
4: හැම එකනි දිවිහි රාජ්‍යයක අඩෝ.

0: ففاني مهار أني راجع بدامين غني كي ساوي سفتا إيج ما نينو إيجو تكفي ساوي سفتا نوا كودين غني سلام نو كوري وينك مي إنما يسنينك ليبين هونس أمي هيدو ماي تكا وسيلة تكا إكون غني كي هاورك كتو سلام كوري ويني هم بيجي مين غنو تكى كاندري فهون غني دين مهار أمين راجع غويسني إبهوري باوي سفتا غويس كودين سلام كوري في إبهوري تيكم كده مر ما دوا دينغي ekamak wani me duniyage bayek gamutawga me me wasiyatan me ituru gamutawga amugotega bala mingande ki e 22 haftaya 23 haftaya de terege bayek gamutawga war madu bayek gamutawga vi haftavis himana denge addu himanen je sawbe ki ai amugotega me kujja ufam vairuga kujjaage hasagotega dannawak me vijja fuppa me furihama ve fahurun e kommeswaraka va මේ නේවාල මුගෙ මින්වරු හුන්නන් ඉබජේ ඒ නුහුන්නකම වෙච්ච එක කුජ්ජා සලාම මුගෙ ෆුරසතෙන් අනි හෙන්නෙන් ගොවේ එම ෆුප්පා මේ උෆෙදෙමුන් අන්නේරුග ෆුප්පා මේගෙ මි එල්විලා කියා බෑ නෝනි ඒ කොළුග මින්න ඒ ගේස්ට් එක්ස්චේන්ජ් කරා බෑ උෆෙදෙ මේ ෆෂණි ගාගනක විහි බාවි සෆ්තාගෙ තිරේ එම ඒක කුරින් උෆම් වෙච්චකම වෙච්චියා කුජ්ජා නේවාල මුගෙ කි නාදිරුකම දෙන වාණේක දන්නව කන්නවා නද තේකම කු නාදිරුකම එ එම ඒක කුරියකුන් සලාම මුගෙ ෆුරසතේ හැම නේ ෆුරසතේකෙ දෙන්නේ ඉතින් 22 සප්තාය හැම ගන්නේරුග දැන් කොම්මසරකම් හොන්නානේ එල්විලා උෆෙදි ෆෝන්නානේ හැම කොම්මසරෙගෙ ෆුරසතකෙන් ඔවේ එම් ආමුගතෙග්ග වසීලෙතන් හොන්න ගමුතෝග මේ දැන් මේ ආමුගතෙග මේ කෙනෙ ගෑගෙනක 22 සප්තාග උෆම් වා කුදින්ගෙ තෙරෙන් කොම්මෙ දිහ කුජ්ජෙගෙ තෙරෙන් ටින් කුජ්ජ කුසදාමෙ කුරුමුගෙ ෆුරසත ඔවේ 22 සප්තා විජ්ජකම විජ්ජ ගෑගෙනක හා කුදින් සදාමෙ කුරුමුගෙ ෆුරසත අනේ ඔවේ දෙන් ඒගස් වරගෙන කන්තෙන් ඒ මේ මේ මේ ලිබෙන් හොරි වසීතක আদি කුජ්ජාක උෆෙදි බොඩුම් ගහුන්න කන්තක දෙටුළු ගසි හත අවුරියා කන්තක බලාෆා ඒ අන්න කන්තකෙන් ඒ බොරේ දෙන් ඒ ගිතුරුන් ඇති උෆම් වායරුග ඒ සලාම කුරවණු කමු ගවිනම වෙස් උනික මෙන් නැති ඉතුරු එහෙම මස ඇතකෙන් නැති සලාම මුග ෆුරසතු ඔන්නවර වෙස් ඒස් මුහිම අද දෙකන්නේ ඒක දෙතනින් ඒ ඒ මේ මිසාල කන්නේ 22 සප්තාය තෙරේග මි සලාම කුරවෙනි කොම්මෙ දිහ කුදින් ගෙතරෙන් තින් කුජ්ජක ඒ ගෙතරෙන් එක් කුජ්ජ කිව අනි සීපී අරන් මේ කන නොනි අනි කති ඒ සිකුඩීග උෆෙදුම ගවර බඩ බලි මේ මේ උනිකන් හොරේ අනි ඉතුරු එහි තෙරකම වර බඩ බේන වා කුදින් එකම මේ සලාම වතින් කුදින් ගෙතරෙන් දෙ කුජ්ජ කණි හැ මා බුඩිති මස ඇතකෙන් නැති සලාම මුග ෆුරසතු වෙසනි හින් ඔවේ
1: ඩොක්ටර් විදාලු ජෙමි එක වකි හෆ්තා තකේ වායරුක මිසාලක කුජ්ජාගේ බයික් ගුණවන්තන් උපෙදුමුක මේ බයිකාල මස්සල්ත එ හුණක පාහක කර බයිකාස්ක කියවක ඩොක්ටර් මිසාලක අන කුජ්ජා ඒ අහන් හෆ්තෑන් හෆ්තෑ වකි හෆ්තෑන් හෆ්තෑ මීනනි කුජ්ජා එක මම්මගේ බණ්ඩුග මේ උපෙදෙමු මේ අන්නේරුග ඒ හෆ්තා තකුක ඒ අනි ෆුරිහම වාන් ජෙහේ කංකම් ෆුරිහම නුවනි කීවෙන්කම තො බොඩම් මේ කබුල් කරවෙනි
0: මිහරු අනි උෆම් වාහරු වාගොතේ කි මිහරු කුජ්ජා උපෙදෙමු අන්නේ ගේ බහුර ආමගතක මුද්දල්තක ගෙතරේග කුජ්ජාග ගුණවන්ත උපෙදුම් මේ අන්නනි මේ ආමගතකරම මේ කියන ෆරතම අං හෆ්තාග වෙච්ජියයි අධි කුජ්ජාගේ අධි මේ ගුණවන්තන් අධිකිරිය උපෙදෙම් ෆෂාණි උපෙදෙම් ෆෂාරු ගති උපෙදෙමු අන්නේරුග ගුණවන්ත ෆුරිහමුන් අන්නන් ඉන්නවකි මුද්දල්තකින් බහුර එහෙම මේ මුද්දේ ෆුරිහමුවා මුද්දතුගෙ කුරින් උපම් වෙච්ජකම වෙච්ජිය ගුණවෙනින් ඉන්නාන ෆුරිහමණුවේ හුන්නාන එහෙම වෙච්ජිය ඒක සවමුගෙ මස්සතකින් බෙදිමාවේ දෙන් ඒක තෙරින් වෙ සහසගතෙක් ගකොම් මෙන් වෙ සවයිවල් දන්නෝනි උෆං වෙ දිරිහුල් මට්ටක බේනෝ වා ගුණවත් අවු තෙරෙ මුහිම් මුකමෙන් ඒ සිකුණ්ඩියා හිතා ෆුප්පා මෙයා ගොහර මි ස්පීඩ්නිය මි ගුණවන්ත ඒකි ඒ ගුණවන්ත වෙ උෆෙදෙන් ෆුරතම ෆෂණි මිහර අර මි කෙන ගුණවන් උෆෙදෙන් ෆෂණ නෝනි ඕගනෝ ජෙනසිස් මීන්නනි වකි මුද්දති ගමි ෆෂණි දෙන් යෆෝ මීන්නනි ඒති මේ ඒ ගුණවණින් ඉතර තරග්ගීව මුද්දතකින් එබුවරේ එහෙමයි තරග්ගීව ගෑගණක කුජ්ජා ಫುರಿಹಂ ವೇವಣಿ ತಿರಿ ಸಂಹಫ್ತಾ ಹಮ್ಮೆಂ ಅಣ್ಣೇರುಗ ಏಕಂ ಏಗ ಕುರಿಗೆ ವೆಜ್ಜಿಯ ಆದಿಮಿ ಹೊನ್ನಣಿ ಮುಳಿನ್ ಫುರಿಹಮನು ಉಫೆ ದೆಮುಂ ಅಣ್ಣ ಮುದ್ದ ತಿರೇಗ ಎಮ್ಮೆ ಉಫೆ ದೆಮುಂ ಅಣ್ಣ ಮುದ್ದ ತಿರೇಗ ಮಿ ನೂಫೆ ದೆನಿಸ್ ಅಣಿ ಮಿ ಉಫಂ ವೆಜ್ಜಿಕಂ ವೆಜ್ಜಿಯ ದೆಂಗೆ ಕುಜ್ಜಕ್ ನಿಬ ಬೇನುವೆ ಎಹಿ ತಿರೇಕಂ ಏಕಮಕ
1: ದೇ ಅಳುವನ್ ಕುರಿಂ ವೆಸ್ ಫಾಹ ಕುರಿಂ ಕೊಮ್ಮೆ ಮ್ಯಾಂಬ ಫೈಕ್ ವೆಸ್ ಬೇನು ವಾಣಿ ದುನಿಯಂ ಉಫಂ ವಾ ಕುಜ್ಜಾಕಿ ವರ ದುಳೆ ಹೆ ಸಿಹತೆ ಗ ಹುರಿ ಕುಜ್ಜಕಮ ದೆಂ ಮಾ ಬಂಡು ದುವಸ್ ವರು ಮಾ ಬಂಡು ಮಿಹಾ ವಿಸ್ನನ್ ಜೆಹೆ ಮುಹಿಮು ಕಂತತಾಕಿ
0: ರಂಗಳೊಣಿ ಮಿ ಮಿ ಉಫಂ ಮಿ ದುವಸ್ ನುಫುರ ಉಫಂ ವಾ ಕುದಿಂಗೆ ತೆರೇಗ ಹಮೇಕಣಿ ಮಮ್ಮಗೆ ಸೊಬುಣ್ಣೆ ನೋ ಅಣಿ ಹಿಂದಿ ಮಾವಣಿ ಕಿದರಿ ಫುಳ ಗುಳು ಮುರಿಕಂತಕ್ಕೆ ವೆಸೆ ಬಹುರೆ ಮಮ್ಮಯ ಗುಳು ಮುರಿಕಂತಕ್ಕೆ ವೆಸೆ ಬಹುರೆ ದಿಂಗ್ ಏಗೆ ತೆರೇಗ ಬಹುರೆ ಅರುಣ ಕಂಟ್ರೋಲ್ ಕುರೆವೇನ ಕಂತಕ ಕಂಟ್ರೋಲ್ ನುಕುರೆವೇನ ಕಂತಂಗೆ ಬುರೆ ಕಂಟ್ರೋಲ್ ಕುರೆವೇ ಕಂತಕ ಬಲಾಕುಮ ವೆಜ್ಜಿ ಐಮ ಮುಹಿಮ್ಮುಖಮಕ್ಕೆ ಹಾಸಕೋ ಮಿ ಬಲಿವೆ ಇನುಮ್ಗೆ ಕುರಿನ್ ಸುರಿಂ ವೆಸ್ ಇ ಬಜ್ಜೆಹೆ ಏಕ ಮ ತಯಾರು ಅಂಚೆ ಮಮ್ಮಗೆ ಹಾಶಿಗಂಡು ಫುರಿಹಂ ಕುರುಮಟ್ಟೆ ಕ ತಯಾರು ಬಜ್ಜೆ ಫೋಲಿಕ್ ಎಸಿಡ್ ಬೇನು ಕುರಂ

0: 마음으로 포르세텅오베 아시가노게 디파이 바룸 마세테 디마음으로 포르세텅오베 에마 베눔 쿠란 지헤 쿠제컴 웨지야 베눔 쿠룸 보다 부디 베리컴 바니 뎅가네 운다구컴 웨지야 바이 파루가 베눔 쿠라 ගොයි බදව කොල්ලෙ විදාන වගුත් බදව කොල්ලෙ විදාන දෙන් ආමුගොතෙක් ගයි තෆාතු වෙච්ච බේනු කුරිය බයි කුදින කොමසරකම් උදගු වේදාන බයි වගුත් තව එකම බේනු කුරම් ෆෙෂීම ගින ෆාරංගන හිං ඒ බේනු කුරේ විදාන හිම අරුණ හිවනි අනිං ඒ ඒ ෆාරකු දෙ ෆාරකු අදි කුඩකම් මතින් අරා ගොවි වෙනෝණි අනිං උදගු දෙන් අනිං හුරිකම් ගවි නමස් ඒ මේ මාබොඩ් මස්සේ කන්නු වේදාන
1: ටික්ටොක් බෑවරගේ සුවදල තොම ෆාරග සුවල්ග මත ජී සික්ස් පීඩී ඩිෆිසියන්සි මස්සල කුදින්න වාර්තවණේ කියන
0: ලබ රාජ්‍යයේ ජී සික්ස් පීඩී ෆුදේරක ගින ජී සික්ස් පීඩී එක කියයි ජෙනටික් ඩිසීස් එක ජීන් ජීන් නෙග ඉන්න මස්සලක දිමා මස්සලක ගුලිගෙන් දිමාවක මෙන්ගේ එක්ස් ක්‍රොමොසෝම් ග දිමාව මස්සෙන් ගේ දෙන් ආමුගතගේ මස්ස දිමාවණී එක්ස් ක්‍රොමොසෝම් ග ඒක රංගලු ජීන් නෙක්කම වෙච්චිය. එහමයිනේ කි ෆිරියෙන් කුදින්න දිමාමුගු ෆුරසත් බොඩුවානේ. ඒ ෆිරියෙන් කුදින් ඉන්නාන එක්ස් එක වයි එක ඉන්නාන එහම එන් එක්ස් ක වෙසණිකති. ඒ ජීන් ක මස්සෙන් ඉන්නකම වෙච්චිය. කුදින්න ජී 6 පීඩි ෆසියෙන් ජීන්. දේකම අං හෙ කුදින්කම වෙච්චිය ඉන්නාන දේ එක්ස් ඉන්නාන දේ එක්ස් ඉන්නාර එන් එක්ස් රංගලන් ඉදෙච්චකම වෙච්චිය ජී 6 පීඩි එක කෂන් නොවවාන ඒරුන් රංගලුවාන. එකම කු දේ එක්ස් වෙසණි හි මැසේජ් එක ඉන්නකම වෙච්චිය ඒ මස්ස දිමාවාන. දැන් රාජ්‍ය ගණිස්පතුන් ගිනවා සෝබේ කී රාජ්‍ය කීෆ් දේරකන් ආබාධි කුඩගමක වාතිවේ ඒ මස්ස හුන්න දෙමීහුන් දිමාමුගේ ෆුරසත නිස්පතුන් හෙන් බොඩි තන්තන වරෙ බොඩුවාන. එහෙම රාජ්‍ය අගීගතුග ජෙනටික් ඩිසීස් තහසකො මිකා බයිකා කන්ත ඩිසීස් ත ගිනයි.
1: ade kuriyam idane dula he mi program mi haftaga mawdomati duwasnu fura wi he mun de mawa sihhi masalta alguna masake kurana dr medwer ko tibe funa jawab hoda de mamma nuni bappa g6 pd netas kujja positive wedane
0: no mamma nuni bappa g6 pd huregen ani mi har anghe kujja ke g6 pd jeheni mamma ya bappa de mi hunga gaim atu wejjekam wejjiya firihen kujja ke jeheni mamma ge faratun atu wejjekam wejjiya ඒ මම්ම යා බප්පගේ නිතියේ මියර මම්ම වේදාන ෆහරෙක්ග කෙරියක වේදාන මම්ම වේදාන G6 PD patient එක වෙස් වේදාන මම්ම කෙරියක නුණ G6 PD patient එක වෙච්චකම වෙච්චි අෆිරියෙන් කුජ්ජාජ්ජම ගු ෆුල්සතොන් නැණ අංගෙන් කුජ්ජාක වෙච්ච යමයිනේ කි බප්ප හොන්නානේ G6 PD මීහක ෂේ වාණේ දැන් ඒ ගිතරුන් අදි මම්ම වාණේ G6 PD මීහක නෝණි කෙරියක වාණේ එනෝන් ගොත කෂගණෙහි වෙච්චේ හේන
1: මිෆාරු මිනිස් සවල්ග ඩොක්ටර් අනේ රීදු විමා ඇව්වලු
0: ලබ දෙන් කුරීග වරබඩ ප්‍රක්ටිස් කරවුණු කමෙන් එහෙනම මිහාරණිහෙන් රෙකමෙන්ඩ් කරා කමෙන් නෝ රෙකමෙන්ඩ් නොකරා සෝබ කියයි මෙයාල G6 PD දේරුග වරගෙන මෙන්න හිය ෆෝන් නැනි ඒ ගයල් ලව්වා එච්චගේ කුලයකුන් නෝනි දිල්ලා ෆොන ලයිට් එකගේ කුලයකුන් නෝනි ඒ බේන කරා කායිච්චකුන් නෝනි ගාතුන් දෙනු මේ කාලේ එෆ්එස් කමක් ගුලිගෙන් දිමාවක මෙන් නෝ G6 PD කි G6 මේ බිල් රුබි මච්චදියෝ මේ කිරින්දු මේ වණී හිමොග්ලොබින්ෙන් හලාකු වීම ඒ හවලාකුවා හිමොග්ලොබින්ෙන් උපදේච්චෙන් ඒ බිල් රුබින් නැකිය. දැන් ඒ හිමොග්ලොබින් නැකියයි කුණවස් අනේ ඒවහක දෙන්න විජකන්නේ මේ අනේ මේ කුදින්ගේ මෙහුන්න හිමොග්ලොබින් නැකිය ගය ගණක ෆස්තුලස් දුහා නොදිය දුග උමුරෙ මෙහුන්නනේ. එහෙම හලාකුවවරු නිස්බතුම් ඉතුරු එහෙම මේ කුදින්ගේ හෂිගණු ග මේ බිල් රුබින් උපදේවරු නිස්බතුම් ඉතුරු. දැන් ඒ බිල් රුබින් සාෆ් මෙකොද්දෙනි ලිව නෝන ෆොරමේ මිසාෆ් කොද්දෙනි ෆොරමේ හුන්නණී කි ෆොරතම උපම් වායරුග එක්කොන් උපෙදේ බිලිරුබින් සාෆ් කරේ වරුග ගාබිල් කමෙන්න හුන්න ගොත කෂෙන් නෝ මෙන්න නේ එකමක එද්දුන් අනිද්දුව ෆොරමේ වෙ සාෆ් කොද්දේ වරු ඉතුර එම උපෙදේ වර සාෆ් කරම් ෆෙෂීම දෙන්දානි දශ දෙකමකු මේ අයිවල් ලායරුග මෙන් බලාගුතේ කි මෙර අයිවල් කම වෙච්චියා බිල් රුබින් දවවමගේ ෆුරසතු දශක් ඔන්නානි මෙයාර දක්කුරුමට කමිසා කන ලයිට් මිල මේ බේන කරන ලයිටුම බේන කරණි එයි වකි වේව් ලෙන්ත නෝනි රාළු බාණීක දුරුමින් හුන්න ලයිට් වකි ලයිට් එක අනි බේන කෝගේ මේ බිල් රුබින් මේ හංගඩු කෑරි හුන්න බිල් රුබින් හුන්න ෆෝමෙට් බදම කොල්ලෙනි එයි ගෑගෙන 41 ෆන්සස් නැනෝ මීටරුගේ උනි වේව් ලෙන්ත හුන්න ලයිට් එන් එයි දැන් ඉරුම් වෙස් එ ලයිට් වනි හෙන් උෆෙදේ එහෙනම් වෙස් එකශින් වාවර කෂෙන් දුනියේ හැම කෂෙන් එලෙට නුවන් ආති එහෙම කර්මණ කෂෙන් ඒගේ පේනුමෙන් අනිහ නුෆෙදේ අනේ මේ බිලරු වෙන දක්කුරු මට්ටක එහෙම අයවල්ලා කෂෙන් මිහාර කු රෙකමෙන්ඩ් නුකුරේ ගොදක වෙසේ ඒ එකශින් වාවර කෂෙ දශෙන් නුකුරාන ඒ ඉතුරුන් හෙන්දුනු ගත් මිසාලක කුරින් වෙස් දෙන්නේ ගත ලාග්මි අයවන් නිරේකම වෙජ්ජ හෂිගණු ෆිනි වෙගෙන් ලිබේ ගෙල්නුම් ඒ ෆෑදා වර බොඩු දෙම් එනු හෙන් වගුත වෙජ්ජ ඉරුගේ අහින් ලයිට් තකුන් ලිබේ උඳගු බොඩු එහෙම අයවලා කෂ මිහාර කෙ කුදක වෙස් රෙකමෙන්ඩ් නුකුරේ
1: ටික්ටොක් අඩගොන් මෙන්න ලිබි ෆයින් සුවාලෙ මෑමිහා G6 PD හුන්න නම බඩු බොඩු ඉරු කුජ්ජායන් ඒගේ අසරු කුරානෙතෝ
0: නෝ ගනිහ මා බඩු දොස්සරුග එහා බොඩු